0: ඒමං මුලුන් යටට ඔබිටිකු අයුගයි වක්ෂම දාටන්න පොයිගුත්්‍රයාගතක තැකුන් නැසි මච්චුකු අතොක්ෂේ මච්චුකුටු ඉල්ලඟන්න ඇමෙත්තෝරාගුන්න අරවක්ෂන ඒම අතවත්සේ මිත්තවර යාලක්ෂන අතොකරූ කිෂයනිව කත්තශ මච්චුටිලෝ තැයිමේටි නැවර උම්බ ඉසම හසුවමපුුව කප්පයනක්තුූ ජාරකරුවක් පත් ඔයිම්මටයිලි කිච්චි ඒමයිලිංවා හත්තස මසුවුවම ඕය බලවා ලක්ෂුණ පික්කගින් යාරාවර අක්ෂුණ ඇයුලොක් තිස්සකයින්න මත්සාාලවලි නසුකුදිලකු ඕයම හවුමිකු මලිතයම පිනොත්ලු වැල කවමුත්තුවා ඉම්මහා එමා ඉසමනක් සිකලක්තු ඇමලිගලක්කෝට්ට නම්මලු ඉනුලි මානෙ එම ඒමයිරි සකලුවාව මහනුච්චෙන් චයක්තුම ඉනුලි මාන්ටු සක්ටවනයක්තුමි ඉමයිරිගලවාකමොත්ත සුකුටිච්චෙන් ඉත්තුවරු යක්්චයක්තුම තුකිසිසි මජූජාගක්කු ඌමජකසුවක්තසි ඉමා අයුන්දලුවක්තුමේ පත් අජුවෙන්නාගේ අලුන් විල්ලකු තැමයිල හත්තසිමබුුව තමාගුන් ඉත්තොක් හකුටික්කුට ඇමේලිලා හොත්ත සිමබුුවල උන්නේත් තැම ඔහෝටිලවුල හත්ත සිමබුුව ඕමජකසක්ත සියුණ නඟයක් නලුවක්තුමේ ඉපත් පිනසුවක්ලකු අත්සුකූටිලෝ ගාලුගයහන් ඉතසි තැමේලිංගුවක් හත්ත සිමගම්ම අම්මලූන පෙකතා මන්න හිනෝනරක්තපුුත් අහිත්තුවලු ඒමක්මුත් කටත්සුටාවයුක් අහිත්තකුරුම්මන් අතුකදකයග ඕනම් මිගි ජවතු ඉන්නව හච්චයක්මන් කිනලි මාමුන් අහිත්තුවලුම්මන් අතෝන්න හෝක්තරාක්ෂිම යෝගය හංගිතු අරුම්මියෝ අතෝගසු අලක්ෂුව ඉංගෙ කවිච්චවුන් එම්මන් නිත්තු අරුම්මන් තයමාටක ඌමජකසු අක්තසින්නේ අජුඉන්නලාගාල හොට්ටහොයිසිමංගිලඟ අකවුරුමීලා ලාමිමල්ලේ හකගූරක්පත් අකවුනක් සමි ඌමජු අරුලාම්මිගත්තා දැමේලිග ජුවලුම්ම තාන්තක ඕනික් කවසරජමසෝව ඉම්ම හාටු කිසි අයයුන්නනකම කෙනක්කුණු ඉනුන්නු නිච්චානරජක ටුකිසිජාහුගරවක් පග තබවමට ඉන්නාලු නිච්චාවමංගිකරවාම ටුකිසි අයම් ිතුවාරවටිල්ලකු ක්ත්තු
1: ඊතු කිසි නිත්‍යයාගට අපපුටි තන්න ඉසුලික් ඉසුලිම්මත් ජානය කොයන්නමින් මගේ ඇලුක් උනිකා උන්නක විතමාතුමෙන් සින්නෙක් සෝටික්කුත් උනික්කාල ඔසමගේ තුතැයික්වා තුකිසිවාල්ලකොට ජපාලු කටම්මට කරවක් සිල්ලිකුටේ මන් ඉසුලි සින්නෙක් සෝති උනුක්ක විසගන්නා මසිි කඩුම අසින් මගේයනි උනික්කාට කොන්න මතාන්න කින්ගම්ම යුතක් තමා කිසිතාරුම් යුතවගුළුවක් මන්තාව බගනු තාත කලාම යුක් එමක කවපොත් යකාම පිට කලාතුක්ෂයුක් මන්න කිනවන ආශිවක් ඉජිකව මන නික්කානය අටක
2: තේමනික්කාගේ ලක්ෂමම ජකරුවන්නේ අතගේ අරුම් ඉක්කලවල්ඩ ගොහය නික්කා ආර්ථික ඉන්නර අලම් ජම නිපිදිය ඔටිගි දක්ෂමම ජකරුවගත්තවක්ත ඉන්න තවනනි ශාවශි මකයි නම්නක දක්ෂිම ජපු අඟටික්ෂ ගලෝව කලු තමානක යක්කු නොවබයිබ්බමි තමානය නලු නංගිලා උඩ්ලුමට එන්නටයි නික්කලෝ ඔක්කුට මාන උක අඟුලි දක්ෂිමම්ම තාන්නලුකින්ගයි සිිකු ගලවලි ලක්ෂිමකට ච්චමවන තමාන නොවබයිබවරුන්ම නුංගුගන හයි නුංගු ගලගන කනුකයා තච්චමන සිකු ශාත්තම නියගුණ හිතිගන ුක් සවරුම නියගලෝ තාබුව තාවන්න තලක් පිබුත් තමානය උකයාග එම්ම කිසියනි අයිවීටමක්කව ශාක්පශවමම්මට තැයිමං අලිමා tamanna siku sikullalang tamakko kaikkuna tausu sakbawaktu tamakko ngolai matakisiani ai bi tabu na talak pittigu sapakasungu jutu khawna aktamata tabu ngai biali lauksimagatta liganngu laubagutu lauksimadangittu taununa tabu na kingai taununa kitagu kilabuna taununa kisiana aullariangulertillugu umiartokattasuummata kiangulertillugu ilaiwerseeriartutai mailaqtsimagibugu tabbangan kingannin aul ullaullarinngimmari dilaqtsimagannungila pidjuti kharaqtsimagannu taakkoi neqqadjutiksatuwa baulauti ingeqqasiginnaqoroqtsimang ingeqqasiginnaqoroqtsimangimmata taakkoa aulorjagunnangimmata tokya atokasuwareangartaqaluabu khuarnalaqtsimammata itsumani immaha auktillugu kaapaliitangaluunni auktillugu unaqtumun piginnaaruk chaurumuniugoro taitsumani khanoqtuuluangimuqqai taikko pigunnangimmata ulauti aippangin khanujjangittu chekhumusimangittu taikko attau asingaangin aulauti taunaniimmimmata taikkoa aulau siutingaalilauqtsimajabu asuillaali ingeqqasiginnaullutillu taikkoolauti khanuigalaangittu khimatuinnalerillutigu taununga usiliutikanangua tuujaaraktaminiqaluabu pijanganningikkunnu taikko khimatuinnalilauqtsimammigattigu daima aulautigutit seekutauqtsimapugu taikko aulauti pupiukunniammati taapani talakpitinni taapungumi akati khalauqtsimakaluartigu sipuli khalauqtsimaligungilaannarunangittu taikko alu sipuli khaujapu katigunniaqsutigiulauqtsimakattigu tusaqsaukainnalauqtsimaligukaluat ingeqqapalungin aiviqsitsautigillakilauqtsimam immigannu kisiani unnu salaktillugu aiviqsilauqtsimakannu uuttuni pingasuni taikkoa imaaneiliqtillugillu kisiani pillutigu taimeilauqtsimakattigu taikko aivi pingasun taikkoa kunniqulu kamakilauqtsimakattiguvangaila pilaktuqasuttuulauqtsimakama taitsumuuna ippaqana yummiyaqtillugu tabbani sikkoqolungmiitsunu taikkoa kunniqulu pilireeqqaullutigu taaqsigiilangasitillugu kisiani taaqsigalattillugu ilaingeqqasigiyaalilauqtsimayugu tamaungaangeqqamut anuqaleqparlialerturlu ingeqqaleqaluaqtsunu tamaunga takkumiatuaqulullunu tappaangallu anuqaleqparlialertu taimeilauqtsimasuq ingeqqakutaaluangimmaitsunu aulautipupiungilivalliapalusilauqtsimasut sunauppa taima ailulillaqilangaleqamik nuqqainaqtuumituunnasiyuit imaanuqqainnakallagatilluunni taimeilauqtsimaju taikkuasunauppajuleqtuit
1: hai taakkua isulin taangittuukoraanu taangungikaluartillugu tusaaqataartasi taan aasiva ikikkiu unikkaa simajuq tusartaukannumma nugulla taangitaqaluanga taima ullumi taanna unnuuju tusaajasi 18 ma 18 maannali sinne sappallia kuuleriivatsi taima unikkaa sakkakosiluunni amakkuninga uvattiñokauikkautikutsi taima kuveesukkajammaippugut sinnassau iluliigutiqattarpammimmat nutaani unikkaartaqatseeñerpat piujuaarugujart unnuangai siittiarniaripusi tapauvusi
0: piijaiñnitaamanna ikkartuttorsinnerpa

ඉතිං උඩට රුණුවිත අක්කව ටුමිනිවුම්මෙන් මත්ති දැක්කනෙ තුකයිලාල ඔක්ටුටවාරම් මරයි කාවචීතවනයජන්ගෙමුත් ඉනුටුමිගින්නෙක් තැවටුල ටක්ෂම තැවටුල ඔක්ෂමබුම මාන්දලෙ මමං ඉටවාල ඔක්කොක්ටුනෙක් අතු අක්ෂිසිවුගුලක් මට තුක්තොහොටිමුත් සැල්ලිමි සිකීතවනි අලුමින් ඉන්නුටාංගුකොඩවක් මට නෑමක්කවන්න මට තැක්වා ටුමිලිත්තවටහන රක්තය අතු අක්ෂිසිවුම් බලදක් මට තැක්ක අතුවක්ටාව අතුක්ටාවතානෙ ඉන්න අරුන්න සෙමුත් සේනය අරුවෙන් ඒ සෙමුත්සේ අරු සෙමුත්සහොමිලත්ත පක්කරවාමුල එත්කාමටලුන්නේ ම කිදමිකර සාරකාරසුව හත්ත සමනිකව ගම කුණු ජවාල උඩක් තිලිවින් තම්බලයන්ගෙන මල්ලි ලයිනු ඉස මලි අරව ගමලේ කිින්මි කරේශ මහත්තෙන් මට තැමතු සාරකාරසුව හත්ත සමනිකව ගම අතවශයන් යලක්ෂුම මසීන සාලගේගැක්කිත් උපගම දගනු අයිතිරගැක්කිත් කුසු ජවාල උඩක් සිටි පිසුවලක් පිසෝ යාරුටු නලක් තේමේලි හත්ත සමනිකූරුම සිනප්ප අතවශයන් ඉලුම උබුන් අතකුන්නන් ඉත්තැක්කුත් තේමේලිින් ඇටිතව හට්ටවුන්නක්සුම මක්කුක මතමන්න සාලහක්තු ආසව හත්ත සමනිකූරුම හෙම්මිනිින් අතවශයන් ඉසුම උපගුමලානු නැරුලගම කිම්මිකනෙක් කිගුණෙන් අගෝරක්තක් ඉසමක් සුහත්තරිච්චිනිකෝෂමල මිසුම කිම්මි කරුන්නුයි ලක්පුම තකුන්න විච්චා මිත්තුවාල උසුවමුම්මාන් පික්සික්ෂුනෙ අක්කුමුල්ලු තකුන්නටුඉන්නගුමි නගුන්නේ සුනෙ තයි මාහාවිච්චයාරුකා පින්නෙක් අජුන්න සහත්ත සෝවාරුම්මු පික්සකුරු අරුක්ෂුන එක්කේනක්ෂුනිලු මෙත්තුකුත් ඉල්ලවගක්මුත් අංකාය හත්ත සමනිකෝරලවමුට ඇච්චම සාරහාසුව හත්තදක ලොක්ට මකින්ගුණි ගනේ අම්මසුලි අනුව හංගිසියක්ෂුනි අනුව කජංගිසියක්ෂුනි කන්නි තොක්තුවාරවුලක්ම අපට සයාගන්න කතලු ඉල්ලුට අගසුමගලවසට මනකාරුම් මසට දෙවිලඟ අපට සයාගන්නගන්නට ඉල්ලපුටම අවන කරවා මහවිල මඟලවා අත්තිකෝ තාක්ටවාරල්ලන කන්න තොක්තුආරුම්ම ඉඩක්ක හෙමුත්්‍රයකටික හටිල්ලිකුත් එඟ කලොක්තුම ඉස මක්ෂිටින්දයාගමල්ලුකින් සෙන්නක එස මක්ෂිටින්දයාගමල්ලුකින් සිදයිග කලාත්ත නිල්ලියටිලාවුන්නක් සිවිත් සිවිිතයු කරලම එඟ කයුවා ඉඩකට මකින්ගුණි ගන කින්ගුණි ගනේ මට හවලිමගක්කින් සිද ඉම්මිනි නිල්ලියටිලාවු දක්කන ඉම්මිනිච්චයක් නොක්කං මත හමුදික්කන නීවරුවා තමාව නිකුවිත්තුවා තමාව කමුටින්ම සනයනු සනභගයාගක්තුසුම පිසුගයාගම තැවටුන් ඉතාර වෙඩිලිපිකාර අඟජකුත්සු තත්පුුණ අපක්ෂුම පාම්මතු ඉන්න ලොක්ෂමයුවා තැවටුන් ඉතගනු ඇසු විලාතාන් තත්සි කත්තා එක්කු ඉල්ලුවිකාරුළුම තැක්වදක්ක කෙගුණගනීම තහාවමගක්කින් නිපිලි මාගන කයිගරක්තු කරුවරක් මෙගම ඉල්ලුවිගාරුුණාරත් තක්සුවා තුංගන ලක්ෂමගේ පුටැච්චිමනේ